0: 在查迪玛和中外学界同仁的努力下，2025年4月，中国国家档案馆与斯里兰卡国家图书馆联合申报的郑和遗存布施西兰山佛寺碑成功入选世界记忆国际名录。
1: සියලු ජාතීන් සියලු ආගමිකයන් සමග සහයෝගීව ඉන්න ඕන කියන එක තමයි මේකෙන් අපිට පේන්නේ. අර විවිධ ආගමිකයන් එතන හිටියා. අර එයා මේකෙන් පේන්නේ චීනයේ තිබුණු ආගමික සංස්කෘතික හැදියාව. සපින් සුතා සයු සුන්චෝ.
0: සුන්චෝ. 是跨越文化差异的桥梁。是唤醒善意共识的火把，照亮人类共同命运的和平坦途。

0: 笑。
1: 在查迪玛和中外学界同仁的努力下，2025年4月，中国国家档案馆与斯里兰卡国家图书馆联合申报的郑和遗存布施西兰山佛寺碑成功入选世界记忆国际名录。
2: සියලු ජාතීන් සියලු ආගමිකයන් සමග සහයෝගීව ඉන්නවා ඉන්න ඕන කියන එක තමයි මේකෙන් අපිට පේන්නේ. අර විවිධ ආගමිකයන් එතන හිටියා. අර එයා මේ මේකෙන් පේන්නේ චීනයේ තිබුණු ආගමික සංස්කෘතික හැදියාව. සපින් සුතා සයු සුන්චොන්
1: සුන්චු 是跨越文化差异的桥梁，是唤醒善意共识的火把，照亮人类共同命运的和平坦途。